ලුංජත මුංජත මෝනජත තර අංක සෞ මරණ තාසේ සේවියලේ රාමන රස්නා රාම නාම හිත ජාතේ කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂධ ජානේ අංක තෞ මරණා රාජ පෝග අර ක්ෂත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝභාසක චන්දන අංක තෞ මරණා বেদ পুরাণ সিমরত সব খোজে কহু না উবর না কহু কবীর ইউ রামে জম্পো মেট জন্ম মরনা আশা ফিল রবাবি বলদ পখাবজে কৌয়া তাল বজাবে পহর চোলনা গধা নাচে পেশা ভগত করাবে রাজা রাম তক

හරණ මදමහෝ දැහෙනු මුරාර මනම කරන්ද ජනම මරණ නිවාර තරණී තර පතරාක් පරමානන්ද ජලත අනක තරංග මායා ගුර්ඥාන හර රිද්මන්ත ඡේද අහං බුදු කරුණා මේ චින්ත මේට් පුරක් අනන්ත සිමර සමරත් පල මහූරත ප්‍රබ ත්‍යාන සහ සමාද දීන දයාල ප්‍රසන්න පූරණ ජාචියේ රජසාද මෝ මිතන දුරන්ත ආසා වාසනා විකාර රක් තරම පරම බිදාර මන්තේ උදර හර නිර්ංකාර තනාඩ ආඩ පණ්ඩාර හර නෙද හෝත් ජිනානා චීර කල මුගද මූඩ කටාක්ෂ ශ්‍රී තර පය ගුණ මත් තීර ජීවන මුකත ජගදීස ජප මන තාර රිද ප්‍රතීත ජී දයා මයා සර්වත්‍ර රමණං පරම හංසේ රීත දේත දර්ශන ශ්‍රවණ හර ජස රසන නාම උචාර අංග සංග ભગવાન પરસન પ્રભ નાનક